අපි මේල් මිලායා සදහි නේඩෑ දූර්ණ ජානෝ ගුරු කෑසවද නජීක් පචානෝ බිතිසෑ කමල් කිරණ ප්‍රගාසෑ ප්‍රගට කර දෙේකායා ආපේ කර්තා සච්චා සොයි ආපේ මාර් ජිවාලේ